0: නුවතතිය බෑමිහුම් බුණානකමට්ටක ශරීකුකොන් උළුණකං කශවරී මීග කුරින් තිමම්මෙන්ග කාබෆෙන්නේ තිමම්මෙන් වී එවරෙන්ගෙ ෆහුන් ඈ දරිෆස් කොළෙක් කම්ග ෆහෙ බාතලු ගොතන් උළුණු මීහුම් කුල කන්තකට්ටකා තිමම්මෙන් හලා කුරව්වනීතෝය.
1: وكذلك نفصل الآيات ولعلهم يرجعون.
0: تمن رسكلاڠ آيت بيانكو ديفني افدينني ادي ايورين حقوگه مگن امبري اومتكاي.

තිමන් රස්කලාන්ගේ ආයත්තන් එමීහාය ලිබි දෙව්වමු. එයින් වකිවගෙන් මීහාගේ ඛබරු කලේගෆාන් එවුරෙන්න කියා දෙවාශෙ. දෙන් ෂයිතෝනා ඒනාගේ ෆහතුන් දියේ ෆහෙ මගු ෆුරිදිගෙන්වා මීහුගේ තෙරෙන් ඒනාවියේ.

හම කශවරුන් තිමන රස්කලාගේ ජින්නී නායි ඉන්සීන්ගේ තෙරෙන් ගින බයකු නරකයටකා හෙද්දවීම. එහිත්තකුන් හක්කුගේ නුවිස්නේ හිත්තකෙන් එවරෙන්න වේ. අදි එ ලෝතකුන් හක්කො මගු නොදකේ ලෝතකින් එවරෙන්න වේ. අදි එ කම්ෆැත්තකුන් හක්කො අඩු නාහා කම්ෆැත්තකෙ වෙස් එවරෙන්න වේ. එවරෙන් ගෙරිබකරි ජමල ෆදේ. අදි කියත්ත එත කෙච්චවරවෙස් එවරෙන් මගු ෆුරෙදුම් බොඩේ. එවරෙන්නේ හම වාෆිලුවගම්බා බයිකේ.

එයා මතුගේ වගුතාම එවරෙන් කලේග ෆානා ස්වාල් කුරෙති ඉදුවස අන්නානී කොන් ඉරකුන්තෝය කලේග ෆාන විදාල් වාශ එකන් දෙන උඩිගතුම් වනී හම එකනි තිමං කලේග ෆානුග වෙරි රස් කලාගේ හදරතුගේ එකලාගේ මෙනුවී එකමුගේ වගුතන් එකම් ෆාල් නොකුරබ්වා හුට්ට උඩුතකායි බිම්ග එකම් බුරකමක වෙෆාවේ කුල්ලියකම් මෙනුවී එකන් තියබෑ මීහුන්නා හමයකන් නාන්න හුට්ට එකමාමෙදු කලේග ෆානා එවුනින් සුවාල් කුරා ඉරු එකමග හුරිහා හබරේ කලේග ෆානු දෙනවඩෑගන්නවා කහලේ කලේග ෆාන විදාළු වාශ එකන් දෙනවඩිගතුම් වනී හම එකනි අල්ලාහ්ග හදරතුගේ එහෙනෙක්කමකු මී සකුම් කුර ගිනමීහුන්නක එකමෙන් නේගේ

එයින් හිඟානේ පෑතකි එෆරා ඇත්තක වේහියේ නුවත එයින් බාර් දක්කා උලේනේ ඇත්තකේ එෆරා ඇත්තක වේහියේ නුවත එයින් දෙකේනේ ලෝතකේ එෆරා ඇත්තක වේහියේ නුවත එයින් අහානේ කම්පෙත්තකේ එෆරා ඇත්තක වේහියේ කලේගෆාන විදාල් වාශේ

0: තියබෑමිහු එතකෙච්ච තෙදමග ගොවියස් එතකෙච්ච නීවෙත අදි එෆරාඇත කලේගෆාන බලාතිී කලේගෆානු දෙක වඩාගන්නවානතේ. නමවෙස් හකීගතුගා එෆරාඇත්තකක කලේගෆානෙන් නොෆෙන්නානෙත.
1: خذ العفو وأمر بالعرف وأعرض عن الجاهلين
0: كليغ فان عفو كربم غا هيپ واشه ادي هيو كانتكن امر كرب واشه ادي جاهلنا اكي باوي وداغن واشه

0: මේ ප්‍රෝග්‍රෑම්ගේ මේන් ස්පොන්සර්කි ෆහිපේ.
1: ආමුගොතේ ගාන්නකි වරන් හඳාන්නතේ මිහේ බයද දොස්තෝ කාන් අනේ බයද දොස්තෝ ෆොනොන්ජේ මෙල්ත ෆොනොන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා උඳගු කමේ එකමුකු බිල්ත දක්කන්ත දුව හකුවස් හඳාන්න උන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්නුවාන් හඳාන් වෙස්සුරේ වගුතුම් වගුත ෆහිපේ මෙදුරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ කෑගෙන් බිල් කණ්ඩාලාෆ පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ සාරි දෝ ගේමින්ගේ රීචාර්ජ් වෙ සම ෆහිපේන් අන්ලිමිටඩ් රීලෝඩ් අදි රාස්ටස් ಕಾಸಾಗೆ ಹುರಿಹಾ ಮುಆಮಲಾತೆ ಫಹಿಪೇ ಮೆದುರಿಕೋ ಫಹಿಪೇ ವರ ಫಹಿ
2: ಉರುವಾನಾ ಸೈನ್ಸ್
3: ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ ಎಂತರೆನ ಉಫಾವಿರಿ ವಗುತು ಕೊಳಕಂ ಎದೆಮು ಗುರುವಾಣ ಸೈನ್ಸ್ಗೆ ಮುಳಿಂಗ ಪ್ರೋಗ್ರಾಮ ಕಾಯಕು ಮಿಹಫ್ ತಾಗಮಿ ಬದ್ದಲು ಕೊರಿ ಅಳುವನು ಸಾಮಿಯಾ ಅಹ್ಮದ್ ವಹೀದ್ ಗುರುವಾಣ ಸೈನ್ಸ್ಗೆ ಮಿಹಫ್ ತಾಗ ಪ್ರೋಗ್ರಾಮ ಆಯ್ಕು ಕೊರಿಯದ್ದಾನಿ ನಾಫಿಸಾ ಅಬ್ದುಲ್ ರಶೀದ್
2: ಗುರುವಾಣ ಸೈನ್ಸ್

0: මේ ප්‍රෝග්‍රෑම්ගේ මේන් ස්පොන්සර්කි ෆහිපේ
1: ආමුගත ගාන්නකි වරන් හඳාන්න තෙමිහෙ බය දොස්තු ඛාන් අනෙ බය දොස්තු වණුන්ජේ මෙල්ත ෆොණුන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා හුඳගු කමෙ එකමුකු බිල්ත දක්කන්ත දුව හකුස් හඳාන් නුන තේනෙ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්නු වානි හඳාම් වෙස්සුරේ වගුතුන් වගුත ෆහිපේ මෙදුරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරෙවේ කෑගෙන් බිල් කණ්ඩාලාෆ පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොණුවේ සාරි දෝ ගේම් එක රීචාර්ජ් වෙ සම ෆහිපේන් අන්ලිමිටඩ් රීලෝඩ් අදි රාස්ටස් ෆෑසාගේ හුරිහා මුවාමලාතේ ෆහිපේ මෙදුරිකෝ ෆහිපේ වර ෆහි
2: උරුවානා සයින්ස්

0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු කඩමර අක්කඩි ෆැන්සස් හම්නෙට් තිරිස් හසිකුන්තු මීදිවෙහි රාජ්‍යයේ අඩු දිවෙහි රාජ්‍යයේ මේක හඳුනුගේ ප්‍රෝග්‍රෑම් තක් කුරියතාරු නුවේචාර ධනවාදේනි දිවෙහි පොන් ඛබර මියදු හඳුනු නුවේගේ ඛබරයක් පත්තල් කුරාණි ෆාත්මත් සේනත් මේකගේ ප්‍රෝග්‍රෑම් තක් කුරියතාරුගේ රයිසල් ජම්හූරියාගේ උපයෝගේ බබා ප්‍රෙස් කොන්ෆරන්ස් අලුගුන් මේ දිහකට තිරිහුක කෙනස් තේන දෙමෙද ස්ටුඩියම් වගුතුන් කුරියකෙන් දා ප්‍රෝග්‍රෑම් තවගේ තිරේග අදුගරාජ මේ ප්‍රෝග්‍රෑම් আদি මියදු මෙන්දුරු අම්රා දේචාරොණ ප්‍රෝග්‍රෑම් මේස්තිරින් මේ ප්‍රෝග්‍රෑම් ගැන ස්තෙන වහක හුන් තිරින්ගේ මවලු මතට ක දන්නවල
2: කොම් මේ ෆතියකන් අලිවිලෙනි ආ වහක කෑකු කොම් මේ හවීරෙ නිමිගින්දනි අදි මුලින් ආවා කියා දීව කොම්මෙ දුහාකුමෙ දතුරු කරංජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාකේ එකමකු එයින් කොම්මෙ වාහකය කුන් දස්කුරම් වී ආ ෆිලාව හාසිල් කරම් වී ආ ඉබුරතේ

0: ಕಡಿಮೆ ಆರ್ನುವಿನಟ್ ಸಾಳೆ ಸಿಕ್ಕುಂತು ಮೇದುವೆ ರಾಜ ಕಡಿಮೆ ಗಡೇಗ ಅಳುಗನ್ಮೆ ಸ್ಟೂಡಿಯಂ ಬಗುತು ಕುರಿಯ ಮೇಗದ್ದನಿ ಅದುಗ ರಾಜ ಪ್ರೋಗ್ರಾಮ್ ಅದುಗ ರಾಜ ಮೇ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಅಳುಗನ್ಮೆ ಕೌನ್ಸಿಲ್ ತಕೊಂಡ ಅದು ಏಕೆ ಜಮೀಯಾ ಜಮಾಯತ್ ಕುರಿಯ ಗೆದ್ದ ತಫಾತು ಏಕೆ ಹರಕತ್ತಕ ಬಲಾಲ ಕಲಂಡ ಮಿ ಬ್ಯಾಗಮ್ಮೆ ಫುರ್ತಮ ಮಿ ಬಲಾಲನಿ ದ ಮೆಂಗ್ರೋವ್ ಐಲೆಂಡ್ ಈದ್ರೋಳಿ ಸಾಧಿಸ್ತೇಕ ಸಾಳಿ ಸತಕ ದೆ ಮಿ ಫೋರಿಯಾ ವಾದರಿಕಮ್ಗ ಕೆಂದುಕುಳದು ಗಾಲ್ ಹಾಯ್ದು ಫಾಹುಕುರಂ ತಯಾರು ತುಂಕುರಿಯಗಿಂದ ಹರಕಾತಕ್ಕೆ ದೆ ಬರಕಾತೆರಿ ಅಲ್ ಹಾಯ್ದು ಮುನಾಸ್ಪತಕ ಬೇಮ ಹಂಚೆ ಫವ ತಫಾತಕ್ಕೆ ಹರಕಾತ ರಾಜ್ಯಕ್ಕೆ ಕಿಸಾಬ್ತೋಗ ಮಿಹಾರು ಮಿದನಿ ರೇಮು ಎಮ ದ ಮೆಂಗ್ರೋವ್ ಐಲೆಂಡ್ ಈದ್ರೋಳಿ ಸಾಧಿಸ್ತೇಕ ಸಾಳಿ ಸತಕ ಗುಳೆ ಇತರು ಪೌಲು ಮಾತೋದಾಲ್ ಮ ಮಿಹಾರು ಮಿಗುಳಾಲನಿ ಕೆನಿಕುಳದು ಕೌನ್ಸಿಲ್ ಗರೈಸ್ ಮೊಹಮ್ಮದ್ ರೌಫ್ ಅಸ್ಲಾಮ್ ಅಲೈಕುಂ ಮೊಹಮ್ಮದ್ ರೌಫ್ ಕೇನತ್ತ
1: ಆಹಾರಗೆ ಇದೆ ಸ್ವರ ಕುಲಗದಕ್ಕೂ ಪ್ರಶ್ನೆ ಮರುಗವಣ ಆಹಾರ ಮರಗಿನ ಹರಕಾತಕ್ಕೂ ಇದೆ ಆಹಾರಗೆ ಇದೆ ಕುರಿಯ ಗೆಂದೇ ಪೋರಿ ಅದು ಯಾವ ಮಾ ಪೋರಿ ಅದಕ್ಕೂ ಆಹಾರಗೆ ಇದೆ ಮರ ಕುರಿಯ ತಯಾರು ಇದೆ ರಷಕ್ಕಿದೆ ವರ್ಷಕ್ಕಮ್ಮ ಇದು ಕಂಕ ಕುರಿಯ ಗೆಂದ ರಷ್ಟೇ ಭೀಮ ದೇ ವರ್ಷ ಸಖ್ಯ ಫಸ್ಟ್ ಆಗಿ ಕುರಿಯ ನೆಬದೇ ನಮ್ಮ ಇದು ರೋಳಿ ನಮಗ ಹೆಂಗ ಅವಶ್ಯಕ ಕುರಿಯ ಗೆಂದ ಈದ್ ಹರಕಾತಕ ಬರಪುಡ ದುರಾದ ತಯಾರು ಈ ಸಮಿಹಾರು ಮ್ಯಾತಿ ಬೆಗತ್ತು ಈದ್ಗೆ ಹರಕಾತ ಮ್ಯಾರ ಕದಂಡ ಕೊರೆ ವಿಶ್ವ ಡೇಟ್ ದಿವಸ್ತ ಕಮ್ಮಿ ಶೆಡ್ಯೂಲ್ ಕೊರೆ ಈದ್ ಕಾಂಕ
0: ಅದ್ ಎಮ ಕೊಂಕಾಲ್ ತಯಾರಿ ತಕ್ಕೆ ತೋಮಿ ವಾಮುನ್ ದಾನಿ
1: ಮ್ಯಾರ ತಯಾರ ವಾಮುನ್ ದಾನಿ ಈದ್ಗೆ ಮೀಶೋ ಅದಿ ದೆಲ್ಲಿ ಮಾದಿ ಓಡಿ ಪೆರೇಡು ಪದ ಇತ್ತಂ ಸಗಾಫಿ ಇತೆ ಹರಕತ್ತಂತ ಪ್ರಾಕ್ಟೀಸ್ ತತ ಚಿ ಪೆಶಿಗಂ ನಮಿ ತಯಾರು ಅಮ್ಮ ಇದನಿ ಅದಿ ಮಿ ರಶನನ್ನ ಮೆಹಮಾನು ಎದೆ ಎದೆ ಕಂತತ ಲೆ ಕೊಚ್ಚಿ ಓದು ಪದ ಕಂಗಮ ಗವೆ ಸಮ ಹೀದು ಹರಕತ್ತರುವ ನಮ್ಮ ರೈತಂಗೆ ತೆರೆನ್ ಫದ್ದಾಫನ್ನ ಗುರುಕ್ತ ಮೀ ಕೊಮ್ಮೆ ಅವಶ್ಯಕ ಸಮಸ್ಯೆ ಮೀ ಕುರಣೆ ಹರಕತ್ತೆ ಬೈ ತೆರಿವೆದೇ ನಮ್ಮ ಮೀ ದೆನ್ನವಿ ಹೇಮ್ ಈದು ಹರಕತ್ತುಗ ಬದಾದ ರಶಂ ಬೇರು ಅನ್ನ ಹರತ್ತಕ ಇಂತಜಾಮ್ ತಹ ಜಿಸುಮಗೆ ಸಹಿ ತೆರ ಸೋರು ಕೊದ್ದೆ ಇತಿಹಾಸಕ ಮಿ ಫಾಹ ಕುರಣ ಈದು ಶೋ ಈದು ಬಾಬ ಶೋಯ ಪುರ ಮುಂದ ಪ್ರಾಕ್ಟೀಸ್ ಅನ್ನು ಕೂಡ ಫಾಹ ಕುರೆವೆನಿ
0: ಅದೇ ಮೀ ಶೋಕ ಕೊಂಕಾಲ ಕದ್ದತಕ್ಕೆ ತೋಮಿ ಹಿಮನೇನಿ
1: ಶೋಗ ದಿವಿಹಿ ಸಗಾಫಿ ಶುಂತಕ ರಾಮತಕ ಜಕಿ ಯಕಿ ಮುಜಿತಮ ದೇಂಬ ಮೆಸೇಜ್ ದೇವೆ ಗೊತ್ತ ತಯಾರು ಕೊರೆ ಸುಮ್ಮನ ಮಿ ರೋಲ್ ಪ್ಲೇ ತಕ ಮಿ ಕಹ ಕಂದ ತಕ ಹಿಮೇನಿಗೆ ಮಿ ಶೋ ಕೊರಿಯ ತಂಗ ಹೇಗೆ ತುರಂಗ ಅದಿ ಮಿ ಹಿಯದ ಮಿ ಹ ರಾಜ್ಯ ಮಸೂರು ನಶಾ ಗುರುಪೆ ಮಿ ಎ ಶೋ ವಿಸಬೆಂದೆ ಕಿರಿಸಣ ದೋಹಗೆದೆ ಕದಂಡ ಬದಲಾಯುಗ ಪುರ್ತಮ ಅಂಚವಿ ಸ್ವನ ದೋಹು ಮೀ ವೇದಮಾದ್ಯು ಐದೆ ನಮಕೊಮ್ಮೆ ಇದೆ ಸ್ಪರ್ಶಮಟ್ಟ ಕೌನ್ಸಿಲ್ ಬರಾಕು ಹೋದ ಮುದ್ದೆ ಹೋದಂತ ದಿವಮ ಸಗಾಕು ತಮಿ ನೆಸುಮತ ನೆಸುಮ ಕುಂಕುರಿಯ ದಹರಕ ತೆಮ್ಮತಿ ಹಮ ಮೀ ಇದು ಹುಳು ಜಹು ಇದು ಹುಳು ಜಹು ಮ್ಯತಿ ಸಬ್ಬೀಸ್ ದೋಹು ಅಂಗಾರ ದೋಹು ಹತಾವಿರಮತಿ ಅಮ್ಮ ಇದು ದೋಹ ಎಂದು ಸಮಕೊಮ್ಮೆ ಹರಕು ಸೊನ್ನೆ ಹೆಚ್ಚೆ ನಮ್ಮ ದೇವರ್ಷಕ್ಕಿ ಅಮ್ಮ ಹೊಣ್ಣೆ ಸಮ ಕುಡಕು ದಿನ ಐಸ್ ಕ್ರೀಮ್ ಬೆಹುಮ ಫೆಂಜೆ ಹುಮ ಕುಲಜೆ ಹುಮ ಮಿ ಸಂಕ ಹೊಣ್ಣೆ ಇದು ದೋಹಗೆ ಮೀ ಈದು ನಮಾದ ನಿಮ್ಮ ಆಶ್ರಯಪ್ಪ ದೆನ್ ಅಶಾಯಸನ ದೋಹಮತಿ ಕುರುಫಲಿ ಮೀ ತಂಕೊಳ ಜೋಸಿ ಮೆದುಮುರುಗ ಅಂಗಿ ගේ හරකාත දිදියහර සමවර මීන ශෞවරි හරකාත දැන් ඉරේ බොවේ මී ශිරහිමිරි කෝඩි එහම මගුමතිග මී ඉංග හරකාත දැන් දෙලි මාරි මී කොම්මේ ඊදගේ ස්වර හාස්ස කමසීගෙන් කුරේ ගෙන්දා කම එකන බොවේ නවායසන දෝ දැන් ඉරේ බොවේ අනේ කෝඩි තිරිස්වන දුවහු ඒ මිදිය ඊදුක තාරස් පුරමකම පෙරේඩු අධි මාලි ඒ කංකමස් එ බවවේ දැම පහමවති ඉයල මී නශා ගුරුප්පුගේ ශෝයෙන් එරේ මී පීදු රෝලි හරකත් එරේ පොරිග අධි මීගෙතුරුම් හම අනෙන් අවසුගේ සීදු ෂෙඩියුල්ල හදාන මිහර මසක පුරමු නිදන එරේ කොළුගවෙස් සම අවශකම ඔන්නා පුරුදු අවශ්‍යකෙන් කොළවසුගේ සීදු වකින් ගෙන්ඩා තියෙන් කොළවසුගේ සීදුගේ සංකන් රාවම් මිහාරු හම ප්‍රක්තිස් වශාගේ මත්තචේ කොරයම
0: එම වර ෆෝරිගද හරකඇත්තක කුරිය ගෙන්දිවුම රාවාෆ් මිවනී දෙ මේ හරකඇත්ත කුරිය ගෙන්දුම් ග රයිතුන්ගේ ෆරාතුන් කෙහා වරකත්තෝ මි එබ්බාරලු මිලිබෙනි
1: මීහම රජතුන් කුරා තමයගේ පවන්න කවන්සිලුම් කොම ඊදගේ සි දෙනී හම පණ්ඩු බජතෙන් මෙදැනි නිගීන හරද කොරන් එලොකේට් කොරේ ඉන්න බජතෙන් තමයි බේපොන්න දිනී මේ පෑසාය අදියගේ තුර ස්පොන්සාය තුර හරකඇත්ත කොන් ාලි හෝදයාගේ කුලගද කොගෙන් දීමට ස රබ්බාර මසක කොගගේ හමර ඊතුන් ගෙත රහිත නොකුම කොරා කමම
0: දැන් ඊදුගම නාස්පතුග හාසකෝ මේ රශ වරගෙන මෙහෙමානු රජයාර කුරාක බාහන්කොළ වෙරාජයගේ කිරා රශයම මෙහෙමානුන්න මරහබාකිම ගොතුන් කොන් හල තයියාරි තකෙත්තෝ මිති වෙෆ
1: අරුමන්න කිහම මේ වර ගොඩග රශන් වඩන්නවා බේෆුන්න මෙහමාන් දා අරුමන්ගේ අවදිස් කොම ඊදෙක්ග සසුක එන්නන්න සියාර කඳාලාපා අ රසුන් අරම කොම මෙහමානක්ේ දිසම දිමාව කොම්ම රජීත කුස්සේ බේප ගහනු බෙලුම් තෑගෙන්තෝරයේ අහාලුම් ඒ සියාරෝම දමහට්ටාන අදිය මොටෝගල්ුන අබදුස් කොම්ම ඊදෙක්ගස් මිතිවෙන් දෙ මරහබා දෙන්න මට්ටක බඳරුමතිීග සම මෙහමානන මරහබා දෙන්න ඔමුගේ එබෙන අතක අච්චීම් ජහා තයියාර තවුණ බාන දෙ මරබොඩ හම වැල්කම් ඉන්න අවුන්මෙන් අබදස් තයියාරම තිබෙන රසුන් බේරුම් අර මෙහමාන එ අවුන් මේ රසුග මිහාරු මී ගැංගුලේ තමකි මෙහමානු ගෙනවමා මෙහමාන ධාරය අදාකුරුමා එකංකන් පොඩ රසුගම ඔන්න දෙ රජතුමර පොඩ එකම තයියාරසම තිබෙන ඔබේ පුළුම් වෙස්සේ ඒ මොටෝග හිත්පවන් හිත්පවන පොඩ ඊදුග සමයකම් පෙනිගෙන් දාන රසුන්
0: අදෙම වරබොඩ ශුක්‍රියාගේ තවරගුන් මෙන්න හිස්සා කොල් දෙව මවුලුම අතට්ටක ඇඟත
1: වරබොඩ නම ශුක්‍රියා ගුලානා අරුන් මේ රජසුගේ හාදත්ත කංකම ගුලිකින් බදලවාතිය හම ආසක ප්‍රෝග්‍රාම කිකන්දි කුරුදු ගොරක් ගෙන මවුලු මාතක ගැනස්ත ප්‍රෝග්‍රාම වීම ඉවපුන වරබොඩ හම ශුක්‍ර අදා කුරන් විකුරවා මාසක
0: ආද අරුන් මෙන්න තී දෙව්වා හේතෙරිකමායි බාරදුම වෙසම අරුන් මෙන්ගේ නමුගයිස් වරබොඩ ශුක්‍රියා ඇඟත අදම අගුන් මැම බලාලී ද මෙංගරෝව අයිලන්ඩ් ඊද රෝලි සාත්ස්තේක සාලිස් හතක මී කෙඳිකුළුදූග කුරිය ගෙන්දිම හම්ජේ පවා හරක ඇත්තක මවුලුමත් මී දෙවේ කෙඳිකුළුදූග කවන්සිල් ගරයිස් මොහම්මද රෝෆ් දෙ මරක ඇතරි අල්හායිදක මනාස්පතක වර ෆෝරිගද හරක ඇතක කෙඳිකුළුදූග කුරිය ගෙන්දිම හම්ජේ මෙමනි මේ තෙරේ ගහසකො මී සගාෆි කුළිවරතන් එබහිමිනේ මිගොතුන් කෝඩි කෙන්ඩුමා දෙන් හාස මාලි දෙම් පෙරේඩ් දෙ මී ගෙතුරුන් කුරුපද ජවන් වෙස් එබොයි මී අංහෙනුන්ගේ හාස කුලිවරක්කම මේ කවන්සිල්ගේ ෆරාතුන් මේ මවුලුමත් එවේ දෙ මී ගෙතුරුන් රශ සියාර කුරා මෙහෙමාන හාසකෝ මරහාබා කිමුගේ හරකඇත්ත වෙස් කුරියතාණකම කවන්සිල්ගේ රැයිස් ෆාහන් කුරපි ගඩේ මිහාර හෙඳුනු නුවගඩිය 30 මිනට් මීදි විහිරාජය ගඩු මිගඩේග අලුගුන් මෙන් කුරිය මිගෙන්දනි අදුගරාජ මේ ප්‍රෝග්‍රාම්ගා ಸರ್ಕಾರಗ ಫೇಸ್ತಕುಂ ಆದಿ ಮುಸ್ಸಾತಕುಂ ದೆಮುಂಗಣ್ಣ ಹಿತ್ಮೆತ್ತಕ ಕುರುಗೋತಕ ಅಳುಗುನ್ ಮೆಂಗ್ ಎಬ ಪಲಾಲ ಹಿದುಮೈ ಮೀ ಬ್ಯಾಗ ಮಿಯದು ಅಳುಗುನ್ ಮೆಂ ಮೀ ವಾಹಕದ ಕಾಲನಿ ಅಳುಗುನ್ ಮೆಂ ಪಿ ಎಸ್ ಎಂ ಮುಂದೆ ಮುಂದ ಹಿದುಮತಕ ಮೀ ದರಣಿ ವಸಿಯತ ಹಿದುಮತಂ ಎದಿ ಹುಷಾಳಾಣೆ ಗೊಯ್ ಮಿಕ ಮಾಗುಳೆ ಇತುರು ಮೌಲು ಮಾತೋದಾಲ್ ಮಮ್ಮಿ ಹಾರ್ಮಿ ಕುಳಾದನಿ ಸೇಲ್ಸ್ ಅಂಡ್ ಕ್ಲೈಂಟ್ relation sales and client relations ke deputy Wahida Ibrahima. Assalamu alaikum.
2: Then me kamang edilava farataka me application form ko me hushala lanjeheni tarmenge website libeng hunnan me application form then application form me hushala lanjehe document takuge huriha maulumaten hunnane libe ehma edilava huriha farata kum PSM ge website medveri ko oni alor menge reception medveri ko vese befur nang ehi dumai libe ken dan hama mikola vadagen e befur benu va application form me sushalen oni alor menge website avade application form furuva fa alor menna mail kollum vese ehi dumai libe ne de mi application form a eku hushala lan jehe taketi e application form ga var tafsil ko hunnane mi alon men himana fa mi hushala lan jehe taketi den and ekame sahaga kollana den mi eme boda mi dimava mi issue ko ta faga kollana mi rajje beruga niyawa be fulunge e darani wasiye kiyan hushala iruga me application form was ingeng nane ega hushala rajyam beruga niyawa be fulegge darani wasiye kiyan hushala aru hamal kuran jeheni kenekka me benum wane me sarukaruge idara ege ete alon menna me niyavi be fula niyavi gaumuga hunna wane detto embassy embassy ke liye umen nuni me hama sarukaru ke kama be hin idara ke se kama gul hure idara ke liye me en hushala je ne me alon men ek form hushala mu husha eli ma alon men nang me boda faha ga kure wonu kan kan ehen kan kan hama bara alon men me tebe fun edi lavwa go tan hama kuriyan e bagen de
0: ema hidmatan edi hushala farat kun me boda samal kan de me kon kamakatto
2: maulumat we have tafsil kon enge gotaka misala ka bunana ma ega mi eba gulang jehe faraatta kuge maulumat furi hamayan hurun mi form na phone number maulumat rangalang hurun e number ta rangala mi safwane gota liefa behetto ei jaha number ge mi sababun alu men bai faharan eba dimawa masale ki ekiyan ede muddatu ga mi kiyun eba las wegen de huri maulumat furi hama ko pahunna goto hema e form ga bayan ko fa inna instruction na ek gota form hoshelu mi clear warne gota e tap mi kiyan enge ne gotan eliun tab behetto
0: den mi hidmata misal ka mi befruk ben vedan muddat ituru kura en vekine tokandatta kurami
2: PSM alon me mikia den alon me de channel divehra jega da tvm mikia den tin duas sande dua la ku defar jumla ko me channel la ku hafar alon me bakia de aga kanula de evra itura kiam ben fulu afarata ves eba hushala e gotan edilavana ma den alon menge announcement kiya de agosta ken e bahure e agosta ku ge teren edilava faratu benu va muddata kan alon men kiya la de da
0: an mi kam ga sa bo mi emme amunna mi libe fase hata ek ko bata
2: vara mi darani wasiye kyan alon men nan hama fude vara kal libe inge to ehma amu mikama vara bodang helun terive mi mikaman ede minvar vara bodang ituru egen e bade niyawa be fulung e darani wasiye in e be fulung mi we have sabaha kan nim ma lanu ni bai faran e bade tankole kuri ge be fulung e darani wasiye bes ehma vara bodu fase hein mi PSM ge channel takun ebe fulun nan mi maulumat rajyutuna hisaba ebe fulun beenu wa message vara me fase hang me dipiken de platform ka PSM be from be no kema me kamal libe taru hi baki me edila ba edle bu ituru ma ke arna bol kurani me am nang alon men na ko de bara bodo hi do mate goto ga me ka
0: ad ema ade se far me ane hushalan je niun tai ke ko ba to me darani wasiyatan e de iruga
2: Miga Hushalan Ekachaki being application form Rangala Furihamakura Bafa for noon then Hushalan Fara to get me ID card to get copy then Miyavi Bay Fulag me Maru form then Beruga Niyavi Bay Fulavizi Amumi then Nevihing put in the Nevihing me Ekamabe Hedar I get me stamp of in a Liume a Hushalan Jeheta Ketchaki.
0: Ema varapoda shukriya nge to hinda
2: shukriya
0: me hidme me bag algun me me ad me wahaka da kali psm unda munda darani wasiyata me hidme tang edi hushalaane gota de me hidme me deni ane me hidme goduma wadaina wa farat ko me psm counter wadai gne ma me hidme libene wahaka me waida pa korebe then online ko ves me hidme eba deve me adugaraja me program ka adhe sithiru baat ka bhur hema reet lavay ka phone ka skuriyang hur baat ka ak badal kolana

0: Karimhar hendunu nuagad fansas fast minute salis fasikuntu medio heraje garu megadega algun men korea megandani adugaraja program adugaraja me aduga program ga algun me balale muhimmu kandatoga terega tamengro island idrol sasthek salis hataka balale de megeturun tahirilando ga me be moham sefa babla barata gure malumat kresteri me marka tere alhaid ka munasibat ka tahir landu ka kuriye kendi ma hum se fa barate te meduga program ga hidma me bagal gun me wah ka kalai psm demun anna hidma te ka ma ba tarani wasiyatan edi husherum ga hidma ta medu duoga maulo me bagal gun me wah ka kalani raja miharu kuram da vesare ya kuligen aamun samal kan demvi kantata ka gule ga tun dem me maulo ಗುಳಿಗೆ ವಾಹಕ ದಕ್ಕಾಲಾರುಗ ರಾಜ್ಯಗೆ ಮೂಸುಂಗೆ ಎಮ್ಮೆ ಪಹುಗೆ ಮೌಲು ಮಾತು ಹೋದಾಲ ಏಕಮಾ ಗುಳೆ ಗೊತ್ತು ಮೆಸಲ್ಗನ್ ಮೇಮ್ ವಾಹಕ ದಕ್ಕಾಲಾಣ ಎಮ್ಮ ಕುಡ ಕುಡ ವಗುತು ಕೊಳಕ ಪಹುದು ಹೋಗೆ ಮೌಲು ಮಿ ಬಯಾಕು ಅಲ್ಗನ್ ಮೇಮ್ ಬದಲ್ ಕೊಲಾಣ
1: ದೋಹುಗೆ ಮೌಲು
0: ದೋಹಗೆ ಮೌಲು ಮಿ ಬ್ಯಾಗ ಮಿಯದ ಅಳ್ಗನ್ ಮೇ ವಾಹಕ ತಕ್ಕಾಲಾನಿ ಮಿಹಾರು ಕುರಮುಂದ ವಿಸ್ಸಾರ ಗುಳಿಗೆ ಆಮ ಸಮಾಲ್ ಕಂದೆಂ ವೇ ಕಂದ ತಕ್ಕ ಗುಳಿ ಗೊತ್ತೊಂದೆ ಮುಸ್ಮಾ ಬೆಹೇತಾರ ಮೌಲು ಮಾತೆ ವಾಹ್ ಮಿ ವಣಿ ಮಿ ಮೇಮಹು ಅಧಿಹಾಸಕ ಕುರಿಯ ದುವಸ್ತವಗ ರಾಜ್ಯಗೆ ಕಿಸಾಬ್ ತಕ ವಿಸ್ಸಾರ ಕುರಾಣ ಕಮ ಎಹಮ ಮಿ ಮುಸ್ಮಾ ಬೆಹೆ ಇದಾರ ಗುಳಾಲಾಗೆ ಅಳ್ಗನ್ ಮೇ ಮುಸ್ಮಾ ಬೆಹೆ ಎಮ್ ಪಹುಗೆ ಮೌಲು ಮಾತ ಹೋದಾಲ್ ಮಿಹಾರ್ ಮಿ ಗುಳಾಲನಿ ಮುಸ್ಮಾ ಬೆಹೆ ಇದಾರ Assalamu alaikum.
2: Wa alaikum salam.
0: De komme fletto.
2: Rashida.
0: Den alun me miedo mi adugraja program ga mihar me kuramunda visareya kulige MFO ge malma to da la ninga to mihar mi adu ge musun kine to mi kuria la fa kurani.
2: Kuria me service kadir ga visraje ke ki hisab visara kuran kam belive hen me menduru kuriga tankola rangal ko ngulani huria sarat ka vis ಮೆಂದರು ಫಹುಂ ಹಮ ಹುರಿಯ ಸರಾತಕ ಎಸ್ ವಿಸ್ಸಾರಕೊ ದೆಕುಣ ಮೆದ್ರಾಜ್ ತಿರೇಗ ಬೈರತ್ತಕ ಹಮ ಬೋಕೋ ವಾರೆ ವಿಹುಂ ಎಸ್ ಕಶೀಗೆ ನೆಯ್ಯತ ದೆನ್ ಎವ್ರೇಜ್ ಕೋ ಕಂಡತಕ ಬಲ್ಲಾರು ಕಂಡತ ಎಸ್ ದೆಕುಣ ಮೆದ್ರಾಜ್ ತಿರೇಗ ಮಿಳಣಿ ಹಮ ಬಾರಕೊ ಗಡಿಯಕು ದಿಹಮೇಲ ವಿಹಿಮೇಲ ದೆ ತಿರೇಗ ವ್ಯಾಜೇನ ದೆನ್ ಕಂಡತಂ ಆದಾಗ ವರಕ ಗದಕೊ ಉಳಣಿ ಸರಹತ್ತ ನೆಯ್ಯತ ದೆನ್ ಕುರ್ಯಂಗ ದ್ವಸ್ತಕ ಬಲ್ಲಾರು ಕುರ್ಯಂಗ ದ್ವಸ್ತೋಗ ಹಮ ದೆಕುಣ ಮೆದ್ರಾಜ್ ತಿರೇ ವಿಸ್ಸಾರ ಕುರಾಣ ಕಮ ಬೆಲೆವೆ ದೆನ್ ಕಂಡತವೆ ಸಮ ಕುರಂಗ ದೋಸ್ತಹೋಗ ಮಿಹಾರವ್ವರವೆಸ್ ತಂಕೊಳೆ ಗದಕೊ ದಕ್ಕನಿ
0: ಮಿ ಅವಟೆರ್ ಗೌಮ್ ತಕ ಕಿನೆ ತೋಮೋಸು ಕುರಿಯಲ್ಲ ಫಾ ಕುರಣ
2: ಅವಟೆರ್ ಗೌಮ್ ತಕ ಬಲಾಯರುಗ ಇಂಡಿಯಾಗ ಸರಹದ್ದುಗೆ ಗಿನ ಸರಹದ್ ತಕ ಹಮ ಮೂಸುನ್ ರೀತಿ ಕೊ ದಕ್ಕಣಿ ದೆನ್ ಶ್ರೀಲಂಕಾಗವೆಸ್ ದೆಕುಣ ಹುಳಂಗ ಸರಹದ್ ತಕ ವಿಸ್ತಾರ ಕೊಂಗಳೆನ್
0: ಎಮ್ಮ ಮೂಸುಂ ಗೋಸಿಫಾಮಿ ದೋಸರುಗ ಅಳಗುನ್ ಮೇಂ ಕೊಂಗಾಲ್ ಕಂತಕ ತೋ ಮಿ ಸಮಾಲ್ ಕಂದೆ ಎಮ್ಮಿ
2: ಬೊಡಂ ಹಮ ಮಿ ಸರುಕಾರುಗೆ ಮುಸ್ಸಸಾ ತಕುಂದೆ ಮಿ ಇಂಜಾರು ತಕ ಬೊಡ ಹಮ ಬಲ್ಲವಾಲವಾಗೆ ದತುರು ಕುರುಮ ಸಮಾಲೋ ಮಂಗದ
0: ಎಮ್ಮ ವರ ಬೊಡ ಶುಕ್ರಿಯಂಗೆ ತೋ ಅಳಗುನ್ ಮೇಂ ನಾ ಮೌನು ಮಾತೆ ಎಮ್ಮಿ ತಿಂಗೆ ತೋ ಮುಸ್ಮಾ ಬೆಹೆ ದಾರ ಗುಳಾಲ ಅಳಗುನ್ ಮೇಂ ದೆಮ್ಮೆ ಮಿ ಒಳ ಫಿಲಾಲಿ ಮುಸ್ಮಾ ಬೆಹೆ ಮುಸ್ಮಾ ಬೆಹೆ ಎಮ್ಮೆ ಫಹುಗೆ ಮೌಲು ಮಾತೆನ್ ಮೀ ಕುರಿಯಗೊಯ್ ಸೌವಿಸ್ ಕಡಿರು ತೆರೆಯಗ ಮೆಂದರು ಕುರಿಗ ಕೊಮೆಸರಕ ಮೂಸರು ರಂಗಳವಾಣ ಕಮ್ಮ ಮುಸ್ಮಾ ಬೆಹೆ ದಾರ ಮೀ ಮೌಲು ಮಾತೆ ವಿದೆನ್ ಮೆಂದರು ಫಹು ಮೀ ರಾಜ್ಯಗೆ ಕಿಸಾಬ್ ತಕ ವಿಸ್ಸಾರ ಕುರಾಣ ಕಮ್ಮ ಮುಸ್ಮಾ ಬೆಹೆ ದಾರ ಮೌಲು ಮಾತೆ ವ ತೆ ಮುಸ್ಮಾ ಬೆಹೆ ಗೌಮಿ ದಾರ ಮೌಲು ಮಾತೆ ಓದಾಲ್ ಮ ಫಹು ದೆನ್ ಅಳ್ಗುನ್ ಮೀ ಗುಳಾಲನಿ ನ್ಯಾಷನಲ್ ಡಿಸಾಸ್ಟರ್ ಮ್ಯಾನೇಜ್ಮೆಂಟ್ ಸೆಂಟರ್ಗೆ ಚೀಫ್ ಎಕ್ಸಿಕ್ಯೂಟಿವ್ ಹಿಸಾನ್ ಹಸನ್ನ ಅಸ್ಲಾಮ್ ಅಲೈಕುಮ್
3: ವಾಲೇಕುಮ್ ಸಲಾಮ್
0: ಹಿಸಾನ್ ಹಸನ್ ನೇತ ಆದ ಕಿನೆ ತೋ ಹಾಲ್ ಇರಾದ ಕುರೆ ಬಿತಿ ಬರ ರಂಗಳಿಂಗ ತೋ ದೆ ಮಿಹಾರ್ ಮಿ ಕುರೆ ಮುಂದ ವಿಸ್ಸಾರ ಗುಳಿಗೆ ಮಿ ಆಮು ಕೊಂಕಾಲ ಕಂದ ತಕ ತೋ ಮಿ ಸಮಾಲ ಕಂದೆ ಮಿ
3: ವರ ಗಿಣ ದೋಸ್ ತಕ ವಾರೆ ನುವೆ ಹಿಸ್ ಪೂರೆ ಫದೆಂಗ್ ಹಮ ಹುಳಂಗ ಮೂಸಂ ಫೆಶಿಗೆಂಗ್ ಹಮ ಗದ ವಿಸ್ತಾರೆ ಯಾಕೀಗ ಮಿ ಫೆಶಿಗೆಂ ಮಿದಿಯೆ ದೆನ್ ಹಮ ಮೂಸಂ ಅಬೆ ಗೌ ಮಿ ಇದಾರ ಎಮ್ಸ್ ಮಿ ಹಾರು ಹಮ ಮಿ ಇಜ್ಯಗ ನೆರೆ ಫಾವಾ ಹಮ ಎಡ್ವೈಸರಿ ಯಗ ಸ್ಮಿಯತಿ ಪೂರಿಯಂಗ ದುವಸ್ತ ಪುಗ ಹಾಸ್ಪತೆ ಹತರ ವರಕ ಮಾಸ್ මේ බෝකෝ වාරේ වෙහෙ මෙම්බර ඉතුරු වානකම ශාදෙන් හුණු ගදවානකම එහෙම මේ වාරේ නොවේහි පමී විස්තර මොසුන් කැෂිගේ මේ ඇරුග තම මේ ගදකෝ බෝකෝ වාරේ වෙහෙ නකම මෙලපා කුරෙ මෙන හැම කුරින් මේ සල්වන් මගේ ඔතෝරිකෙන් හම කුරියලා මේ සෝරකොත් දේ ඉෂ්ටාත්ත දසුන් හම බෝකෝ වාරේ වෙහි මේ සම්බොඩ වේදාන හාදත්තක රයිතුන් මේ තයාර තිබු මං මේ හමයි තෙමස්පුරම් දැන් හාසගොත් එක හම මේ වාරේ වෙහිගෙන් හම සම්බොඩව සරහද්ද තකු ගහන්න ගෙටක ෆෙන්නුවන්නාන ගොත රක්කා තෙරකම් ගෙසියවල තකුරියලා එළුම කියස් දුග මේ වර මුහිමු කම දැන් ආම ගොත් එක හම සම්බොඩව හාලත් තකු ග ගේතරේ ගිහිපා ගැංගුල තකෙච්චා ඉලෙක්ට්‍රොනික් සා කාඩුගේ භාවත්තක මේ දින අදටකන් හම මේ ගෙල්දුම් බැගෙන් රිපෝට් කරේ එහෙම මේ කාලා මේ පන්තත්තක සමාලුමක වර මොහිමු කම දැන් මේ හම මේ විස්සාරයක හම ගුගුරුමා එකීග මේ බෝකෝ වාරේ වෙහෙ මේ දුවස්තකෙන් හම පුරියක් දෙසො එක්කම මේ ලපා කුරවෙන එහෙම මෙම විඩා ගුගුරා එරුග මේ ගුගුරුමගේ සබබුන් හම කුරිමතු වෙදාන හාලෙත්තකකම් වෙස් මේ සමාලුන් එයි හම මේ පුරන් දෙහෙ විස්නාලන් ජයකම ගොටන්ගලුන් පාහග කොල්ලම් බේනුද මේ හසකොත ගහම දාද පහුන් මේ මාලය කුරි විස්සාර ගහම මේ හොනවලා මේ ගෙන් වරගෙන මේ පරත්තකෙක් ගැන මේ ඉලෙක්ට්‍රෝනික් සාමාන මේ ගෙන්දුන් දිග සවාකම් ආහර කුරවුන් දැන් මේකාල හාගත්තකත් අයාර උුන්ද ගොතුන් හම මේ බාරක් ගුගුරා මේ කාල් දඩවල තපුග මේ වකි වගුත් තකකම් මේ කරන්ටුක සාමාන ඉලෙක්ට්‍රෝනික් සාමාන් ලිබිදාන බොඩු ගෙල්දුමකුන් මේ සදාන වේවේනෙම ලඟලු මගු එහෙම
0: අනේ බෝකෝ වාරේමගේ සවුන් මේ ෆෙම්බොඩවා හාදත්තවස් එපාද එහෙමයි පද හාලත්තවග කියනත ඔලගුන් මැ රක්කාතරම ගොතුන් කොන් කාල කනතක තොකුරම් වේ
3: මේ හම මේ අලුන් හම මේ පහන් කොල් දෙහම ගුදුරතු ගොතුන් මේ කුරිමති වා හාදත්තක දෙන් වාහක මේ කොම් මේ හරපු සමාලු ගන මෙන්න ආමු හාදතු කාමු දිරුළුන් අලුන් මෙන්න පුරුමවා කුරිමති වා කන්දත්ත මේ දෙ ගුලොංගු මුසු මහපුරවත් ඌලංගු මොසොන් ෆැෂිගෙන් හම අන්න එරුග බෝකෝ වාරේ යා වැගදවුමා ගුගුරුමා එකී ගම් යන්නනි එහෙම මේ මම මේ විස්සාර වෙගෙන් හම ආමුකෝ මාලේ අතොල තෙරේ කර රජසද තෙම්බොඩ වෙගෙන් කුරිමති වා හාලත්ත මේ යන්න එහෙම මේ තෙම්බොඩ වෙගෙන් දිබිදාන ගෙන්දුන් තකුන් මේ රක්කා තෙරු මං අලංජේ සියවලුත තම පරදී දෙවලුද මේ එළුන් අස්ලෝග මේද එන්න මුහින් මේ දෙවර ගින පාරක් වාගොත මේ බුදුරතියක ගොතුන් මෙස් මේ දිමාවා කන්තත්තකකි මේ වර එහෙම් පරත්තකෙක් ගේ හුමාල්දුව එක්කම ගොත පහග කුර වනස් මේ සෙම්බොඩුවා අද මෝසුමී බදල්තකා ගුලගැමි කුරිමතිවා හාදත්තක් අමිල්ලයම් වෙස් අරති සෙම්වරෝග වර ගෙන පියවලු තකින බෑල අලුවන් පුරින් මෙස් මේ දැන්නෙවි පදැන් ආම ගොතෙක් ගහමර අල්රසුග මාලයක සෙම්බොඩුවා සරහද තකු ගහුන් අගේ ගෙය පෙන්ඩු වන්නාන ගොතම් මේ කන්රාවාලුන් ඒ ඇස්ලොක වරම් මුහෙම තම
0: එම මේ ගුදරති ගතුන් මේ දිමාවා කාර්සාතකුන් රක්කා තෙරුම තුරාලා ෆේවලනු මේ කියා මුහිම්මු කමේ ගතුග දෙක ලබන්ද
3: මේ ගෙන්න මුහිම්මු කමකි මේ අලුවන් කුනිස් මේ දන්නවාලේ පදෑන් මේ ලිබිදාන ගෙල්දුමකුන් ආ මේ රක්කා තෙරෙ වෙතිබු එන් ඒ අලුවන් කුරිමස් පහක කොල්ලෙවි මේ ඉන්සිඩන්ට් ගස් මේ විදා ගුබුරාගෙන් දෙබුණු ගෙල්දුන් තපුග වරන් අගබොඩටි සාමාන්‍ය ගේක හිපා ගෙන්ගුලේ චිසම් ගෙල්ලුම් වනේ ටීවී දැන් ඕනේ ඉලෙක්ට්‍රොනික මොහිම් වච්චිස එහෙම මේ කාලෙ චිසම් ලිබේ ගෙල්ලුමකේ ඉන්ෂුරන්ස් නුකුරා ආ හින්ද කොයේක ඒක බදලු ගෙබුත කම්බසේ පරතක ලිබේ නේ චිසන්නු යනනි කාල ඉලෙක්ට්‍රොනික්ස් සාමාන්‍ය කි මේ අලුගන් මෙන්ගේ හීටරි කම්ෆෝර් කොත් දිනුමුගේ මින්ගඬුගේ දෙරේක හිමනේ චිසස් නු ඒ මේ දිරිවුලුම ضروری بہنوں بہنوں پورا اچس نو می مہ می ما می گن گندوں نکال بڑے تے گندوں تا لبم کے پورین دورا لافی اول تے ہلو مکے می کم پارو تک اس می کمون دے بدان ජෙල්ලුමකු රක්කා තෙරුවේ මේ රක්කා තෙරවුම් මොහෙ මුකමෙක් ගොතක දෙකේ තියවගන්න මේකම් පහකට පොල්
0: එම මේ MDA මේ කොංකාල හිතරකම තොමි දෙනි කොංකාල හාලෙත්තක එකතෝ
3: අලුවන් මෙන් මෙහාම මේක කුරින් සමල කුරා මුන්දා උසුළු ගවඩු දෙතේ මේ රජශුන් කම අද මාදෙන් සම මේ කුරිමටි වහාලෙත්තක report kurum ge nizam ge tereng ama report kurum ge ndeven den mihar algon men dibe mikala musumi hadisa takun dibe geldun ta report kurma me mani me portal lage tere me hidme me huria paratakas libe na me me fahi kondi ema mihar hama huria me rashag ge me council takavs algon men ge online portal me duver kom me karisa ge hal report kurum ge මේ මගු වානේ සහිකොද්දී සඳේනම ඒවතුන් මේ ගෙල්ලුන්ට රිපෝට් කුරුමු මේ බෝහියා වහිකමා හිපාගෙන් ගුලතක් එච්ච ලිබේ ගෙල්ලුම අසරකොන් ඒගෙන් හිතරිකම් පෝරපොත් දෙෙන්ජලේ දායරයි මෙනේ නම අලුවන්මෙන් එකම් බෙල්ම පහුන් පරාතකම් මේ කවන්සිල්ට මෙදුවරකොන් නෝනේ අදහෙන් එහෙන් එජන්සිස්ට මෙදුවරකොත් දෙෙන්ජ හිතරිකම පෝරකොත් දෙෙන් ගුණ මසක්කෙන් හමකුරිය ගැන්න
0: ane hotline number ane obeto
3: alone me ga me hotline number ke hama eken ek fah me eken ek fah ke hama me a number nu alone me wargina har tak man den hama gen bulu ka na pare eme komma sada halate ga send ka hala hi tek ka men maulu mata sa puram be nu pulwe labba na hama 115 gula le ma e hidu mate no ne maulu mate sa kod dem gen na
0: then me visara dwasar ga ba gada waya ekko bo vare ves eba vende toden am goteka mi cinema bridge nge babar gina farata kun eba datur kore ehma efa da farata ka kon kala iltima setto kurabani
3: alwan men na gina faharam mi wa goteki mi kuria da tayyar noevi musama ves badani levi visara ves sama bo mati ve phone na wagotek ga mi sadana vevidana kaman hikko mi datur kon deveni මේ කුරියාලා මොසුම බලාලා මිකහල දඬිවල තකුග මේ දියුන් ලක්කා දෙරතොන් නොන්තෝ අස්ලෝග වදන් කොල්ලා මේ හැම මොසුම බෙහෙ ඉදාරාගේ හැම එපුන් නිදේ අප්ඩේට් ইনফෝමේෂන්ස් ත බලාලුම කිවරම් මුගෙන් කම දැන් හැම විස්සාර ඉරුග නෝනේ විස්සාර වෙහෙන් බාරේ වෙහෙන් හැම මේ අන්න දඬිවල ගහම වරක් ගදව අයා එකීග මේ අන්න එහෙනම් මම මේ සද්ද දඬි වල එක්ක මේ බ්‍රිජ් උන් හුරස් කුරා අයරුග මේ වරම් මොහිම් මුකමෙන් තම මේ වැගදවාන වැගද වේදන් හාලතකන් නම ඒ සද්ද වගුත්තක දතුරුම කුරුම් මෙස් මේක කුරිය ගහම බ්‍රිජ් මතේ ගම මේ වැගදොම්ද සබගුන් ගම මේ මේ දේරවා කාලා ගම ආදිසතන් ගා පෙබොත් එහෙනම් මම මේ කංකමකි අවොයිඩ් කර විදාන කංක මෙදෙන්නේ විගත මේ කුරියා දා මේ කාල මවුලු මාත් මේ ෆෝන් නම වෙස් නොනේ මවුලු මාත් ෆෝර් කොද්දේ ඒජන්සි එකේ එප්ත කොම්බස් බලාලාගෙන මේ කංකන් ලාවාලුම කිවර මොහිම් මොකම්
0: දැන් නිම්මල් මොන් කොංකම තො මේ ෆහන් කරපානේ
3: නිම්මාද මලුමස් පහ කරන දැන් හම්ම මේ හුලඟු මොසුන් ගේ විස්සාර මේ ෆෙෂිගෙන් කුරියෙන් මෙයි දැන් මොසුමා බෙහෙ ඉදාරයි මෙහර කුරියා දා කුරියෙන් වෙන් හතර මහවස් මේ එහෙන් ආහාර තකකේ හිලාපා මේ කුරියෙන් වෙන් හතර මහ බෝකෝ වාරේ වෙහි මේ හුණු ගදවාන කම මේ මේ එලක නෙරේ සමියොත් එහෙන් මේ මේකා මේගේ සබබුන් කුරි මත වේදානේ මේ දිගු මුද්දතක දෙමිගෙන්දා කාල කම කුරිමත වේදාන හාලත් තකුන් රක්කා තෙරුම කී මේ පරුදු ලෙවල් ලොන් ෆැෂිගෙන් මේ එකී ඒජන්සි ලෙවල් ග මේ අධි කවුන්සිල් ලෙවල් ග මේ එකී පියවල් තංගලු අධි ආලාන පියවල් තකා ගොලි පුත පස්වරා කොම් වෙත්ත කැමෙන් මම මොහිම් මුකම ගොතු කලවන් දෙකින් එහෙම මේ මෙසේජ් වලගෙන හම් කුරිහා පරත්තකස් මේ දෙම් බේන මේ බබුට
0: ආ මර පොඩ ශුක්‍රියංගේ තාලුම් නැන මාලුමත් දෙවිතින් එත
3: ಆದ
0: ಅದು ಗರಾಚೆ ಮೇದಗ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಾರ್ಗನ್ ಮೆಂದೆ ಮಿಗಿನ ಸ್ತ್ರೀ ಮಿಹಾರು ಮಿ ಕುರಮಂದ ವಿಸಾರೆ ಗುಳಿಗೆಂ ಆಮ ಸಮಾಲ್ಕನ್ ದೆಂವಿ ಮುಹಿಮ ಕದತಕ ಗುಳಿ ಅಗ ತೊಮಿಕ ಮಾಮ ಗುಳೆ ಮಾಲುಮಾತ್ ಮಿ ದೆವ್ವಿ ನ್ಯಾಷನಲ್ ಡಿಸಾಸ್ಟರ್ ಮ್ಯಾನೇಜ್ಮೆಂಟ್ ಸೆಂಟರ್ ಗೆ ಚೀಫ್ ಎಕ್ಸಿಕ್ಯೂಟಿವ್ ಹಿಸಾನ್ ಹಸನ್ ದೆಂ ಮಿ ಮೌಲೂ ಗಾಳ್ಗುನ್ ಮೇ ವಾಹಕ ದಕ್ಕಾಲಿರೋ ರಾಜ್ಯಗೆ ಕಿಸಾಬ್ ತಕ ಮೋಸಂ ಕುರಿಯ ಲಫಾ ಕುರಾಗುತ್ತ ಬೆಸ್ ಮೀ ಮೋಸ್ ಮಾ ಬಹೆ ಇದಾರ ಗುಳಾಲಾಗೆ ಮೌಲುಮಾತ್ ಹಿಮಡಾಲಿ ದೆಮ್ ಮೀ ಮೋಸ್ ಮಾ ಬಹೆ ಇದಾರ ಮೌಲುಮಾತ್ ದೆವ್ವಾ ಫಾಗುತ್ತುಕ ಮೀ ಜೂನ್ ಅದಿ ಸೆಪ್ಟೆಂಬರ್ ಗನಿಯಲ ಲಫಾ ಕುರವೇ ಗೊತ್ತು ರಾಜ್ಯಗೆ ಗಿನ ಸರಹದು ತಕ ವಾರೆ ಬೆಹೆ ಮಿವರು ಆಮುಕ ಮಿದುವಸರ್ ವಾರೆ ಎವರೆ ಇತರುಮ್ಗೆ ಫುರ್ಸತ್ ಪೊಡ್ಕಮ್ಮ ಮಿವಣಿ ಮೌಲುಮಾತೆ ಬಾಫದೆಂಗ್ ರಾಜ್ಯಕ್ಕೆ ಹುರಿಹಾಸರೆ ಖದ್ದೆಕ್ಕೆ ಫಿನಿ ಹುಣ್ಮಿಂಗ್ ಆಮುಕ ಹುಣ್ಣವರಬ್ಬರೆ ಮತಿವಾಣಿ ಕಮ ಬೆಲವೆ ಕಮ ಮುಸ್ಮಾ ಬೆಹೆದಾರ ಮೌಲುಮಾತೆ ಬಾಫ್ಮೆ ದೆಂಗ್ ಗುಗುರುಮ ವಿಧ್ಮುನಿ ಬೇ ಗೆಲ್ಲು ಕುಡ ಕುರುಮ ಅಳಗುನ್ ಮೆಣ್ಣ ವೆಸ್ ಮೀ ಫೇವರ್ ತಕ್ಕಂಗೆ ದಾರಿ ಮಿ ಗೊತ್ತು ಹಾಮದಂತನ ತೆರಸ್ಪದ ಉಸ್ತಂತನು ಮೀ ಕಣ್ಣು ತಿಮ್ಮ ಹಾಸಕೋ ಸಮಾಲ್ ಕಂದೆ ದಾನೆ ಅದಿ ಇಮಾರಾತ್ಗೆ ತೆರೆಗ ತಿವುಮ ಅಳಗುನ್ ಮೆಣ್ಣ ತಿವುಮ ಅಳಗುನ್ ಮೆಣ್ಣ ಸಲಾಮತಾರ ಕಾತಿರ್ಕಂದ ಬೇಣೆ ದೆ ಬೇರುಗಳಮ ವಿಸಾರ ಹಿಯಾವುಮ ಉಸ್ತಂತಂ ಕ್ಯಾರಿ ಅದಿ ಕಸ್ತವ್ಗೆ ದಶಕ ನುತಿಪುಮ ಹಾಸಕೋ ಸಮಾಲ್ಕಂದೆ ಜಯದೆಂಗ್ ಇಲೆಕ್ಟ್ರಾನಿಕ್ ತಗಿತಿ ಕರೆಂಟ್ ಖಂಡಾಲು ಪದ ಕಂಕಮ ಕೊಮ್ಮೆ ಹೆಂ ಬೇಣು ಕುರ ಜಯ ಜಹಾಲ ತಿಕ್ಕ ನೂನಿ ಎತಕಿತಿ ಬೇಣು ನುಕ್ಕುರುಮ ಅಳಗುನ್ ಮೆಣ್ಣ ಸಮಾಲ್ಕಂದೆ ವಿಧಾನ ದೆ ಫೆಂಬುಡೆ ಫಾವಾ ಸರಹದ ತಕ ತೆಂಫಾವಾ ತಕೆಚ್ಚ ಅದಿ ತಗಂಡು ತಕೆತಿನ್ ತುರುಹೆದ್ಲಿ ಉಮ್ಮ ಸಮಾಲ್ಕಂದೆಂಚೆ ಮಿಗಡಿಗ ಅಳಗುನ್ ಮೆಂಗ್ ಕುರಿಯ ಮಿಗೆಂದನಿ ಅದುಗೆ ರಾಜ್ಯ ಪ್ರೋಗ್ರಾಮ್ ಹೆಮ್ಮ ನೀತ್ಲವಾಯಕ ಫೋನಿಕ್ಕಾವೆಸ್ ಪತ್ತಲ್ಕೊಳ್ಳೋಣ.

0: පුරවිගෙන් යන්නනේ. සෝ එහෙම මේ කොමසරක යස් හම මොනිටරින්ගේ බයකාස් එක්ක අලුවන් මෙන් ඇතිස කුරිය මෙගෙන් දනි. මේ දැන් දෙවන සුවවන හෙවනි මියදුගේ අනකච්චන් ඔබ ගුලෙහෙන් මේ රග්ගිරුම කන්තක මේ කිහිනත්තෝ සුවල කියස රර සෙලෙක්ට් කුරුම ගාලුවන් මෙන් කිහිනත්තෝ බලන්නේ දෙතෝ මෙර මේ අනේ මේ ක්ලයිමේට් චේන් ඩිපාර්ට්මන්ට් උන්සේ පහ කුරි මේ ගාලුවන් මෙන් එක සයන්ස් ගේ අලීග මේ ගවර බඩගම මාසේ කොරමේ අලුගන් මෙන්ගේ මේ සියාසත්තන් එකලවාලුමගේ නෝනියාමුන් ඒකේකේ ප්‍රෝග්‍රෑම් තන් එකලවාලුමගේ කීනෙක්කන් අස ඒකේ දිරාසතක සයන්ස් ගැලීගේ ලිබේ මාලුමා තල්ගුන් මෙන් බේනු කරණි කීනෙත්තෝ මේ මිනිස්ට්‍රි ගල්ගුන් මෙන් තන්කොලේ කුරීගවස් ගෙන්ගුලේනේ මේ ප්‍රයෝරිටයිස් කුරුමගේ මින්ගනතකේ ඒකම ඒගේ ඉතුරුන් අලුගන් මෙන් වර ෆහම්වස් මේ බේරෝගේ යුනිවර්සිටි තක එක්කවස් ගුලිගෙන් දිරාසතක කොග්ගෙන් අලුගොන් මෙන් එච්චත් එවර තන්කොලේ සයන්ටිෆික් මොඩල් එක මිහරෝ ඇති මේ බදල් කරවෙතව මසෙක් කරා හම මේ වලබලටි ඉන්ඩෙක්ස් තකෙ මීග තයාරු කරවේ ඒ ඉන්ඩෙක්ස් ගේ තෙරියෙන් ඉන්ඩෙක්ස් කල්කියුලේට් කුරුමුගවෙස් මේ කොන්කොන් පැරමීටර් තකෙතෝ දෙන්න මේ රෂා රෂුගේ බොඩු මිනා දෙන් අද මිහෙන් ගොස් බෑවරු මේ ඒගේ වශයකින් ඔන්න කොන්ඩිෂන්ස් තක ඒක කුරියවර මේ තන්කොලෙන් අස්ලු මේ දිරාසී මවුලුමත් මේක මච්ච බිනා කොග්ගෙන් ඉන්ඩෙක්ස් තයාරු කරවෙනි එහෙම ඉතන අසවක අස්ලුග අලුගොන් මෙන් නම් එක මූස්මන් ගන්න බදතක බෙහෙගතුන් මේ හාසකොති රග්ගිරුම කන්තතහ ගල්ගොන් මෙ බේරු ෆරතක මේ ෆාසා ගෙහි හොදන් දායරුග හගීගත කි මිහාරකු අස එවේ ෆොළොමස් ගබුලෙන් නොකරේ අලුගොන් මෙන් දීහ රාජ්‍යකි මිඩල් ඉන්කම් කන්ට්‍රි යෙවීම මේ ෆාසා ගෙහි එහා ෆසේ හැ ෆෝරකොත් දෙකෂේ මිහාර මිඩල් ඉන්කම් කන්ට්‍රි යෙවීම වාගතකි expectations takin e buhuri asulare de faratakum ves miga alugannumem ves tankole rigorous solid evidence based information takin miga provide koddi forum ehem mani ete mindene taxpayer unge lari hen taxpayer unge lari vem ebe folum ves kommes mi toto kon nudi ebe folun nav ves eti lari de faratakum ves justify koraveni ves munike alugannumem emihum ves mi ehi de gavmatakam mi deni hama toto konne none tankon evidence based information kon huregenne mi kamwani ehe wagut ki alugannumna seti annati ve alugannumna sama mi de majbur ekan ves no ves koram beenu for him daayaran kiyawan etabba ko se asti bima ya ekkon alugannumen ham mi badane ekak e kiyawagen aadewunu bay ge knowledge ki hinatta alugannumna mi tige tora fula korawene ehma egotam mi vulnerability index ta ves tafaatu index tan ebu hore ekama rajya ek komme mahawala kes komme gama ge se bege geography mi geomorphology mi hungus baaru kan tatam mi ge ekule vech ka vaative alugannum mi denne he index tan ebu asuga tayyar kono masakken ebu korewe e mi denne vi hin pandin taka tantana apply kora ayuga totoen ne algun men hada hori dera samihri e base konne algun men ratta mi miga kandayalumuga mi in kurani den henenno yes tedemme adi indexen otas esme mi eki gotun mi eki kahala siyasataka laame hunima mi tiga mi eyan anna badalata ves eyi ege tere hama himanen jehena ves kamemme mi ehema mi tidenne hen algun men index ekga e bawa koreve mi harves vulnerability index takega so ඒ අලුගන හේවනි මිහාර සෞසෙ මිනිස්ට්‍රිය සල්ගන් මේ කොමසරකන් ඇති මේ ඒ බෙහෙළොන් නැකි මේ කෝස්ටල් ප්‍රොටෙක්ෂන් එකක්ම් ඉම්ප්ලිමන්ට් කරන් කරවන්නේ ඒ බෙහෙළොන් ඒ කරරන් හික්කෝමා ඒ කෝස්ටල් මේ අනේ ප්‍රොටෙක්ෂන් ජෙස්සුමු ගවස් එ මේ බෙහෙළොන් නාවස් මේ හෞසෙ මිනිස්ට්‍රියස් ගුලිකින් අලුගන් මේ මසක මිහාර සල්ගන් ගෙදන්
1: and shafa mmt wan ga deso adan apan ga tonda pertama sawal ke me har ke me elneno are kama vairo ga den supa elneno are ka ves lafa kurave are me har ke den me fada har ka moraka bleach wom ke forsato me kankan bara ko se faya bave den ben hekkom ga gena mashiro taken hama mole rajya ga ke sarahata ta ga kuria gen da iru ka me kama goli ge me moraka bleach wom afa walun u fedoma gonje hon taken kurimati va iru ka me moraka ga nizam ke volunteer kama akobato ministry koram ganna maseketa ke den devana suwala ki me mosume badal taw ge sababon kurumata wa gellon takun araga tuma me kudi gawmata kun badal hodama maseke kuran je kama raisul jamhuriya takurar ko vitalwa magenda wa iruka climate adaptation of funding hoda ga raitunna sida faada wa gota me har kuraveni kom maseketa ke to adi itura funding hodama wazarak faratun kuramata maseketa ke kobato shukriya
0: ފުރަތަމަ ސުވާލަ ޖަވާބު އަޅުން ހަމަސޭ ކޮށްލާން މީ ވަރަ އަޅު ސުވާލަތީ އަސު އަޅުގުން ވަރަ އުފާވެ ތިގޮތަ ދިރަސަށް ކުރަވެން ވަޑައިން ނަވަތީ މީ އެލީނުގެ ވާހަކަ

තිමන් රස්කලාන්ගේ ආයත්තන් එමිහාය ලිබි දෙව්වමු. එයින් වකිවගෙන් මීහාගේ ඛබරු කලේගෆාන් එවුරෙන්න කියා දෙවාශෙ. දෙන් ශයිතෝනා ඒනාගේ ෆහතුන් දියේ ෆහෙ මගු ෆුරිදිගෙන්වා මීහුගේ තෙරෙන් ඒනාවියේ.

බයාමතුගේ වගුතාමෙද එවරෙන් කලේග ෆානා ස්වාල් කුරෙති ඉදුවස අන්නානී කොංගිරකුන්තෝය කලේග ෆාන විදාල් වාශෙ එකන් දෙන ඔඩිගතුම් වනී හම එකනි තිමං කලේග ෆානුග වෙරි රස් කලාගේ හදරතුගේ එකලාගේ මෙනුවී එකමුගේ වගුතන් එකම් ෆාල් නොකරබ්වා හුට්ටෙ උඩුතකායි බිම්ග එකම් බුරකමක වෙෆාවේ කුල්ලියකම් මෙනුවී එකන් තියබෑ මිහුන්නා හමයකන් නාන්න හුට්ටෙ එකමාමෙදු කලේග ෆානා එවුනින් සුවාල් කුරා ඉරු එකමුගේ හුරිහා ඛබරේ කලේග ෆානු දෙන වඩාගන්නවා කහලේ කලේග ෆාන විදාළු වාශ එකන් දෙන වඩිගතුම් වනී හම එකනි අල්ලාහගේ හදරතුගේ එහෙනෙ කමකු මී සකුම් කුර ගින මිහුන්නක එකමෙන් නේගේ

එයින් හිඟානේ පෑතකි එෆරා ඇත්තක වේහියේ නුවත එයින් බාර් දක්කා උලේනේ ඇත්තකේ එෆරා ඇත්තක වේහියේ නුවත එයින් දෙකේනේ ලෝතකෙ එෆරා ඇත්තක වේහියේ නුවත එයින් අහානේ කම්පෙත්තකෙ එෆරා ඇත්තක වේහියේ කලේග පානු විදාල් වාශ තියබෑ මිහුන්ගේ බෑවෙනින් තක තියබෑ මිහුන් නිකං ගොවා බලාශ දෙන් තිමං කලේග පානා මෙදු මකරවෙරි රේවුන් රාවුන් ගෙංගුස් බලාශේ අදි තිමං කලේග පානටකා ලස්නු කුරාශේ.

0: බෑ මිහුන් එතකෙච්ච තෙදමග ගොවියස් එතකෙච්ච නී වෙත අදි එෆරාඇත කලේගෆාන බලාතී කලේගෆානු දෙක වඩාගන්නවා නතේ නමවෙස් හකීගතුගා එෆරාඇත්තකක කලේගෆානෙන් නොෆෙන්නා නතේ
1: خذ العفو وأمر بالعرف وأعرض عن الجاهلين
0: كليغ فان عفو كربم غا هيپا واشه ادي هيو كانتكن امر كرب واشه ادي جاهلنا اكي باوي وداغن واشه

0: කි සියාසී විස්ටමික ඇනෝස් එමියා කිදමෙ කුරින්ජේ නිහම කවම ෆෑදා රයිතුන හමහම උසෝදෙකමති රයිතුන කිදමිතු කුරුමුග දෙමි හුන්නාචේ මියා වසීෆෑ ගිලිපෙ මොසාරා ඔස් මොහිම එකමක ඒ හිදුමෙ ෆුරියමෙන් අදා කුරාචේ ඉංගෙත
1: මිය අල්ගොම එම්මෙන්ගස් කවම තත්ත
0: එම්මෙන්ගස් කවම
1: එහෙම කොම බේෆුල ක්ලස් මේ අම මාහිරු මේ මේ තජ්‍රිබායින් එෆා කොද්දෙබි කන්තත්තා කම දොර විස්තව දන්න ඕනක මල්ගොම වර පොඩ උමේද් කුරා අල්ගොම එක කවම කොද්දෙබි අගුරි ખિદમતකට වර පොඩ ශුක්‍ර දන්නා ඉගෙත අල්ගොම එක ප්‍රෝග්‍රෑම් වගොත් තෙබ්වි තිය සර පොඩ ශුක්‍රියා අල්ගොම එක ෆරාතුන් එදෙනි තිබේ ෆුරයන් අදුවෙ සම උෆා වෙරකම ෆාගතිකම ඉතුරු කාමියා වේ ඉගෙත
0: වර පොඩ ශුක්‍රියා ඉගෙත දිවරාජේ ගඩු මිෆද ತೇವನ ದೇವಿ ತಿವದೆನ್ ಅಡಕಿ ಹಮ ಅಗುನ ಕುರಿಮ ವಿಸ್ ಫೇಶಮುಗ ದನ್ನೋ ಅದಿಹಿನ್ ರಾಜ್ಯ ತರಕ್ಕೆ ವರ ಮುಹಿಂ ಬಾಯರಿಯೆನ್ ಹಾಸಕೋ ಮೀ ಎಕಿ ದಾಯರಾತಕು ಮೀಹುಂಗೆ ಹೇಲುನ್ ತಿರ್ಕನ್ ಇತುರುಮುಗೆ ರ ಟಿವಿಗೆ ವಸೀಲತೆ ನೋರೆ ಹಮ ಮಂಜರ್ ಸಿಫಕೊ ದೇವಮುಗ ವರ ಇಖ್ಲಾಸ್ ತೇರಿ ಮಸಕತೆ ಕುರುಮುಗೆ ದೋರೆ ಫೋರ ಬಡ ಶುಕ್ರಿಯಂಗೆ
1: ಅದ್ವರ ಬಡ ಶುಕ್ರಿಯ ಅದೇನ ಅದ್ಕುರ ವಿ ಅನ್ ಹಫ್ತಾಗ ವಿಸ್ ಮೇಸ್ತಿರಿ ಮಿಸಿಲುಸ್ತಾಗೆ ಆ ಪ್ರೋಗ್ರಾಮ್ ಕೈ ಕನಿಕ ಅಸ್ವದ್ದಲ್ ಕೊಮ ಉಮೇದ್ ಕುರಂ ಮ್ಯಾಸಮಿ ಹಫ್ತಾ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮಾಲ ಫಲ್ಗೊನ್ ವಕಿವಲಾನ ಪ್ರೋಗ್ರಾಮ್ ಉಫದ್ದ ಮೆಹು ಶೇಡಿ ಅಲ್ಕೊಂಡು ಕಿಯ ಪ್ರೋಗ್ರಾಮ್ ಗೆನಸಿಮಗ ಸ್ಟೂಡಿಯೋ ಒಳಗೊಂಡ ಪ್ರೊಡ್ಯೂಸರ್ ಗೊತ್ತು ಹಿತಿರುವೆದಿನಿ ಮೋಸ ರಶ್ವಾನ್ ಪ್ರೋಗ್ರಾಮ್ ಗೆನಸಿಮ ಟೆಕ್ನಿಕಲ್ ಗೊತ್ತು ಹಿತಿರುವೆದಿನಿ ರಮ್ಲಾ ಇಬ್ರಾಹಿಂ ದ್ವಿರಾಜ್ಯ ಗಾಡುಗೆ ಎಮೆ ತೆರೆನ ವರಂ ಫಾವರಿ ವರಂ ಪಾಜರ್ ದುಃಖ ಮುಖ್ಯ ವಸ್ಸಲಾಮ್ ಅಲೈಕುಂ.

0: කාමියාගේ ෆයර් වෙරේක වම් බේනුන්ත කාමියාගේ ෆයර් වෙරින් ගාතුම් ඉරුෂාද හොදම් බේනුන්ත විෆයර් ෆුරා කුරම් බේනුන්ත
1: ගුණදංකාර
2: කොම්මේ හොනිහිරු දොයේ හිඳුනු නුවගෙට ෆනරග රිපීට් හොනිහිරු දොයේ හවීරු හතරුගෙට ෆනරග ఆది ආදිත්තු දොයේ හවීරු හතරුගෙට ෆනරග
1: එංහස 4149 kHz medium wave 89 MHz FM band
2: හමයිකණි දිවිහි රාජ්‍යයේ ගැඩු
1: එංහස 4149 kHz medium wave 89 MHz FM band
3: දිවිහි රාජ්‍යයේ අඩු

0: මේදුක ප්‍රග්‍රෑම් ගමි බෑවිර වෙකු දෙන්නකි ශනායා, අල්වින්, සවුල්, අදි, අයිලා. මේ කුදින්නෑකේ මේ ප්‍රග්‍රෑම් ගෙනස්තිනී තියකුදින්ගේ මරිම් මාන්ටි. මේ ප්‍රග්‍රෑම් උෆෙද්දී නසත්තත්ත හුරිහා කුදින්නවෙස් උෆාවිර වගුත් කොළකං එදමු වකිවෙලාන. වස්සලාමලේකුම්.
1: ತಿತ್ತಿ ತಿತ್ತಿ ಕುಚ್ಚೆ

ගඩිනරේගඩ අශේ ජෙහි මි දිවේරාජ්‍යය ගඩු දිවේරාජ්‍ය ගඩුන්ද මේ ගඩිග මිගෙනස්තෙන දුනිය මශෝම් ෆාකුල ඛබර්දක බලාලා තයාර්කෝ අල්ගුමෙන්ගේ නිවස් ටීමුන් ගෙනස්තේ දුනියගේ කලි ප්‍රෝග්‍රාම්.

කොම් මේ ෆතියාකන් අලිවිලෙනි ආවාහකේ කෑකු කොම් මේ හවීර නිමිගෙන්දනි අදි මුලින් ආවාහකේ කියා දීව කොම් මේ දුහාකු මේ දතුරු කරංජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකේ එකමකු එයින් කොම්මේ වාහකය කුන් දස්කුරම් වී ආ ෆිලාවලේ

දත වඩාගතී සුරේ බුණගෙන් මිවුලෙනි තියකමා දෙමීහුන් ෆොණවාෆවි මිහාරු මිගේගා ඔලේ මීහුන් ගාතු කමකු බුණගෙන් වෙවේකමක නුවේ තියකමායි සීවණි නුගහෙ නොවානහෙ ශකීලා නිකං ගොස් බලා සෑෆොද අවස් කුරා මිහෙන් බුණු වීමා ශකීලා නොකුමගෙන් දියතනා ගේගා ඔලේ කුජ්ජක් හුදුපොදි මන්දිපා හොරි බොඩු ලිබාස් පොඩියක් ගෙනස් තලම්මති යෂමති බහට්ටාෆිය කුඩ මොහම්මද් කදේෆාණු මිහිරි අලගොණ මිහිපහාර බංගාලොන් ගෙන ලිබාස් මීගෙතරෙන් රීතිපුල එච්චෙන් වත්තෝ බල්ලවා mihen bunu vitana dommanike duruwe libas pondi mossawa lavwa fa migiteren detane libas hippawagen battikariya duruwe alikolla fa bunuwie dondata nikam wadagen ballawa miin riti echche ballawa

0: දත් ජාග නැතිම ගින ාර එදැම් ඉන්නන එක්කොන් හිරුගනු නිකුම කෑන ඉන්නන කොම සරක බයි ාර්මිසාක මේ එදැන් ඉන්නන ආමක මේ වර්ටිකලි මිස් තෙදැන් ඉන්නන නෝනියකා මහම එක්කො මේ අන ෝෂෝවිගෙන් කල ගොතක ඉන්න එක ගුත් එද ලා න්නන එම සීදල ඉන්න දත්තක බර්ගින ාර අන්න අන්න ඉන්න හිරුගනුගේ එබ ඉන්නන දතුග කවා දෙන් දතා හිරුගන එදේතිරය මරුමෙන් මේ කාච්චේතක මේ ජමාවනිකේම දෙෙ එතන් දේතරි දේතර මඩුමනු දුලවන් පටන දුලවීම මියන්න ගින ාර කොඩු දතුග රිසෑගන්නන බැම්මිහ බාද හම එක්කො හම කොමසේ සෑඩ ෆේස්ග දුල කොල්ලෑග එහම එගො අන්න කමක ඉමීඩට ියලුම දත නු ගන කොම සරක ඉන්ෆෙක්ෂන් තිරි කොල්ලා එටලිස් ත්‍රී පෝඩේස බෙන්ටිබැටික දීප ගින ාර හම අලුමෙන් රිකමන්ඩ් කරන ජෙනි දන්නග ඒද නුනගෑෆකමනකම් ඒක සබබම් දෙන් හොන්නද සෙවන් අන තිම් දෙවන කොල්ලුද හල්ලාක්වාන හ මාර්ගම ටෙනිකෝස්ට ප්‍රසර්ව් කරංජිහි බාකි හුරි දැක්කොල විසිඩම් ටත් ියවා විසිඩම් ටතු අන සේව කරවෙන්න කරු රඟලි එකම නුකරව හලතෙක් අල්ගුණ හම ජෙහිනි විසිඩම් ටත් නගාල දෙ බයි ාර අලුම මීන් එක්ස්ට්‍රක්ෂන්ගේ ඉතුර මේ අලුමෙන් ඒ හිරුගුණු කෆාලාප බයි ාර් ඒ තන ෆරවා විසිද දීගෙන් න මේ විසිඩම් ටත් පේන් බරි ලීප් කර එනමස් එවරජ් හම ගින ාර් මේ හල්ල ලිපිකම දැන රිමෝකොක්ග
1: ඇද හම මේ ටික්ටොක් හැබ හම සුවාලගේ හුන් තිරෙක්ගේ විස්ඩම් ටූත් නුනගා කම වන්නාම් දෙම් වඩ කියනතුවය
0: විස්ඩම් ටූත් නුනගා කමන්නකම් ඒ දෙන්දිමා වාගොතක මිසල්ලක මේ ද එරප්ටු වන්නතා ජාග නැතිම ජාග හෝදාන ජාග හෝදා එරු වාගොතක අඟග දෙන් හුරි දත්තක ක්‍රෞඩ් කොල්ලාන නූනිකම් ඒ පුෂ්කුරානෙන් පහතු පුෂ්කුරීම දත්තවගේ එන්න ඔක්ලූෂන් මින් හමනි නූනිකම් එදැ අනෙදත ක්‍රව්ඩ ආමකො ෙන් න ෆරොන්ට හුන්න දත් න ක්‍රව්ඩුවන් ට්ටාන දෙන් ඒක සබබුම් බයි ාරහම එහෙහෙන් කන්තත්ත දිමවාන දේතෙරගේ ජාගුපදම වර පසයක කොබට හරුදුමා මිකා කන්දතිවන් එහම එම රගොතක හම ඩෙන්ටිසක දක්කාලාව ඒ ෆරුවයන් හෝදු
1: ඇද අනික සමයහන් තෙරෙග ස්වාදමි පර ස්වාදමතේ කායිරු කායිරු නූනේ අඟහුළුවායරු කොළුගේ දෙ සයිඩුන් අඩෙක් කියනෙ අධි කායිරු දෙ සයිඩුග රිස්සා පහුන්නන කීවගෙන් තෝය
0: ඒක එමනක මොස් ප්‍රබල එමිහා ගෙවලනි අන්න ටම් ජිශුව මානක එක මිතම කම්පකෑරගෙන්න්න හුල ඒකන්නේ ටෙම්පෝරමෙන්ඩ් බිල ජොයින්ට් ඒ ජොයින්ට් කෑරගෙන්න්න ඩිස්කේ ඒ ඩිස්ක් ස්ලයිඩ්වාක මෝ්‍යකම් අඩෙක් කියන ඒකම වානේ කම්ප කෑරිගෙන්න්න හුළු
1: ඉතුරු ස්වාල මෙ ාරු ස්වාල්ග මොතේ දත්තුග අඩුවාාෆ ඉන් කෙප් නෙට්ටිෆ ඉන්නතා ගින දුවස් වීම හිරුගඩක් ගෙල්ලුම් වානතොය
0: හිරුගන පුරපුොඩ ඒ මේ කෙප් නෙට්ටුන් දත ලිබේ ගෙල්ලුම් අහ බොඩුවන සයක ද රපා ෆසයක ලා හිග දාන නනි බින්න හිග දාන හම ඒගේ රගතකි හම විහසාවාක දත කෙපල්ලේ වන් දත්ත ඒ කෙපල් ලවන ගෙන ාර් රට් කන හදාපුන්න දත එහම රුට් කන හදාපුන්න දත්ත වර බලිවනවර වීකුවන් වර ෆසයක අරුම ගෙන ාර්මි දෝරමි ලවනේ දත්තුගේ අන ෆංක්ෂන් රිස්ටෝක් කරම් වගෙන් එහෙම ඒ දෝර විහසාවක ලෙමු රඟලවානි
1: ඇද මෙහ්තාග දුළ ප්‍රග්‍රම්ග වාහ දක්කාරම් ගෙන්දන දතා අද හිරුගන දිමවා මස්සල්තකා ගුලය ගොතු සිහිගොතුන් දිමවා කොම මස්සල්තකගේ සල්ගුන්මන්ගේ කෙවුම් කානෑ කිවර බොඩු දවරෙන් අදාකුරාචි පුරියම සිහතෙක හුරමටක දුළහ සිහතෙක හුරමට කාල්ගුන් මෙ රංගලු කාණා කාංගබ ජෙහේ බලිතකුන් සලාම් වේ තිබ්ම මිංහෙෝ කාණෑ කියවමකි මුහිමකම තරුකාරිය මේවාගේ භාවිතකුන් හසිකට ගින ෆෑදාතකෙක් කුරි මෙෆ්ත ප්‍රග්‍රම් ගල්ගුන් මෙ මි හාස කොල්ලනි එප්‍රිකොටා ගුලය ගොතු
2: එප්‍රිකොටකී අඟය මීරු හුයි ෆොනි මේවායි මේ කක්කෑගෙන්න්න ජේම්ගේ ගොත්කා තයාරුකොක්ගෙන්න්න රෝකොන් හුට්ටා අධි හික්කෑගෙන්න්න දළුකා බන්ධුකොක්ගෙන් වෙස් කෑවුලේ මේවායි නම සිහී ගොතුන් එම ෆෑදා පුඩි හික්කෑගෙන් බේෙන කුරුමු පස් කිලෝගේ තාසා එප්‍රිකොට් බේනුකො ගෙන් ෆෙදෙනී එම කිලෝයගේ හිකි එප්‍රිකොට් මිසාබට්ටක කාණාගේ භාවිතන් හිමනේ මිවරු හික්කා පහුන්න එප්‍රිකොට්කා ගෙනවානේ හික්කා පහුන්න එප්‍රිකොටකි තැන් එච්චෙක්කමු මිපද එප්‍රිකොට් බේනුකුරුම පොහු දැප්පිල නඟල සාෆ්කුරුමකි මුහිමුකමේ එප්‍රිකොටුන් දිබේ සිහී පෑදාත බඩුයකුම පරුවාකුරුන් එප්‍රිකොට්කා සෙලියුලෝස් අදි පෙක්ටින් එකුලවේති මේ බඩු ෆසයකොද්දේ එච්චකක් වේ බඩු හිකිෆාවා මීහකු තුවාලකු හය නුවත අවරක එප්‍රිකොටු බේනුකුරානම බඩු හිකුමුගේ මස්සල හල්ලුව ගෙන්දාගොය වේ සෙලියුලෝසකි ගොහොර්ගේ හරකැන් අවස්කුරුමන් එහි තෙරිවේදේ මාධ්‍යයක වාරු පෙක්ටින

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාට ඒ සුවරුගේ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නට
1: සාලිහන්ගේ පකීචා.